0: මේ නුවදිය මෙගහත්ස් දීනු ගැට
1: කීත් කුරුවන්ගේ දිවිහි තර්ජමා
2: කීරිත් ගුරුවානුගේ දිවේ තර්ජමය මියදු ගෙනස්තේනි සූරතුල් ඉන්සාන් ෆෂායගෙන් ඉසූරෙන් නිම්මා සූරතුල් මුර්සලාත් ෆෂායගෙන් ඉසූරෙන් නිම්මා සූරතුල් නබ ෆෂායගෙන් ඉසූරෙන් නිම්මා සූරතුල් නාසියාත් ෆෂායගෙන් ඉසූරෙන් නිම්මා සූරතුල් අබස ෆෂායගෙන් ඉසූරෙන් නිම්මා සූරතුල් තක්වීර් ෆෂායගෙන් ඉසූරතුගේ සාදවන ආයතුගේ නියල තර්ජමා විදාළු දෙවාෆවණි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
3: බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්
4: رحمان وانت رحيم وانت الله بإسم فلم فشاق النميه

0: ظاهرවෙදානකං නුවත ඒනා හඳුමකු දෙං එහඳුම කුළවුන් ඒනාය මංෆා කුෆ්ෆානකං කලේගෆාන අංගාදනී කොංච්චතෝයි.
1: අම්මා මනිස්තවනා
0: එමිහා අමිල්ල ෆුදිගෙන්වා කම දෙකේ මිහා දන්නාශ.
1: فأنت له تصدى
0: فهي خليق فان اميهكا كنمت لبموه.
1: وما عليك ألا يزكى
0: اميهكو كافرك من طاهر نومكم خليق فانك مچكا كشنته.
1: وأما من جاءك يسعى وهو يخشى
0: අදි බිරුවතුවා හාල් කලේගෆානුග අරිහං හිඟමුන් ආ මීහා දන්නාශේ.

0: රන්දෝදි මියදගේ ප්‍රෝග්‍රෑම් නිර්මාලා ෆකිවෙලානී මාධමාවස් මිසලස්ලාගේ ආ ප්‍රෝග්‍රෑම් එක ස්තේන වාහක දන්නවමන් අද සෙප්පා රම්මාන්මාගේ හේවිදුන්ත පොනුවක් එමහා බේෆුන්නා උපාවිර වමුතු කොල්කන් එදම වකිවෙලාන වස්සලාම ලැකුම්
1: රන්දෝදි
2: නුවතිහ මෙගහර්ට්ස්
1: දීනුගේ අඩෝ

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

0: ඉම් එවරෙන් බුණුවේ හමකෂවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකන් හුට්ටා නුලෙව්විනම තිමම් මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවේ හමකෂවරුන් තිමම් මෙන්ගේ කිබෙයින් තියබේකලුන්න වේන් දෙනිවි උකූබා ලිබිදා හුෂිකන් කෂවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونغ سمپاكم وني تيبا ميهوننا إكوغي تيبا ميهوننا حقوغين هندانكو ديوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලාෆාවා බයකේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ වහලකනාලහුම් මිම්මිස්ලිහිමා යොර්කබූන් අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන්රස් කලාන්ගේ හද්දවා දෙව්වීමේ وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ أَدِي تِمَنْرَسْ كَلَانْگِ إِرَادَ كُرَوَّا نَمَا إِوْرِنْ غَرَقُ كُرَوَّا فَا هُشِيمِ فَهِ إِهِنْدُ إِوْرِنَّنْ إِهِيوَانِ فَرَاتٍ نُوَي أَدِي سَلَامِ كُرَوَّانِ بَيَكُ كَمُغَا إِوْرِنْ نُمَوَيْمِ إلا رحمة منا ومتاعا إلى حين تمن رسكلانگ حضرتن رحمتگ گتگئی کندالو وافاوا مدتکا جہندن دیوا دنیاگ وگتی افلگ گتگا منوئی

ඒ ආදමුගේ දරින්නේ තියබෑමීහුන් ශයතනායන් අලුකන් නුකුරුම තිමන්රස් කලාන්ගේ තියබෑමීහුන්න අමුරෙන් නුකුරවවන් හෙයේ හම කශවරුන් ඒනායි තියබෑමීහුන්නන් හුරි ෆාලුවෙගෙන්වා අදාවෑ තෙරියකෙ وأنعبدوني هذا صراط مستقيم أدي تيباميهم تمن رسكلانجيان ألوكان كراشي مئي سيدا وغنوا تدو مغي

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ.

ފަހެ އެދުވަހުން އެމީހެއްގެ ފާފަޔާ މެދު އިންސިއަކާ އަދި ޖިންނިއަކާ ވެސް ސުވާލެއް ނުކުރައްވާނެތެ؟ އެހެނީ އެދުވަހުން އެއުރެން ފާހަގަވެ އެނގޭނެތެ؟ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ඒ ජින්නීනායි ඉන්සීනේව ފަහෙ තිය දෙබෑමීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑමීහුන්ගේ වෙරි රැස්කලාන්ගේ නිර්මැත්තකුගෙ තෙරෙයින් කොංකොන් නිර්මතකං හෙජෙ. يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ إِدْوَهُمْ كُوْفَرِنْ إِوْرِنْجِ فَاهَغَيْنْ إِنْجَيْنَي فَهِ نِقْغَنْدُ تَكَاي فَاتِلَ تَكُغَا هِبَّوَاگِنْ إِوْرِنْ گِنْدَوَانِتَي فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ඒ ජින්නීනායි ඉන්සීනේව ފަހެ තිය දෙබෑමීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑමීහුන්ගේ වෙරි රැස්කලාන්ගේ නිර්මැත්තකුගෙ තෙරෙයින් කොංකොං නිර්මතකං හෙයේ.

මී කුවරින් දුගුකොන් උළුණු නරකේ යතුෆූන බයිනහා වබයින හමීමින් ආන් එ නරකාගේ අලිෆානායි අදි කැකි කැකි හුන්න හූණු ෆෙනා දෙමෙදුගා එවුරෙන් හිඟ හිඟා තිබේ නෙත فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ اے جِنِّنَائِ إِنْسِينَيْ فَهِ تِيَ دَبَا مِيهُنْ دَغُكُو إِنْكَارُ كُرَنِي تِيَ دَبَا مِيهُنْگِ وَرِ رَسْكَلَانْگِ نِعْمَتَكُ گَتَرَيْنْ كُنْ نِعْمَتَكَنْ هِيَّ

0: අදිති යබෑමීහුන් ගෙවෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කොරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙනරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවර. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි. දුනියේගේ දිරිවුලුන් නුවේ.

මෙයසම් ප්‍රෝග්‍රෑම් නිර්මාලා ෆමි වකිවලනි මාතමාවස් මිසල්ස් ලාගමලි ආ ප්‍රෝග්‍රෑම් කායකී බද්දල්වලම රන්සොෆා මිසල්ස් ලාගමි ප්‍රෝග්‍රෑම් කමි ගෙනස්තිනි ඉස්ලාමී තාරීඛුන් තෙදුවාහකේ මිෆතුගවා වාහකත ෆෙත්තර් ජමා කරවාවනි අබ්දුල්ලා සෝදි ෆතුගහිමනේ වාහකත දන්නවාදිනි නුසතු ශමී මෙතුග ප්‍රෝග්‍රෑම් කමි ගෙනස්තිනි ඉජෙනි මල් හිසම් ෆෙෂ්කේ මෙතු නිමල් හිසම් ෆෙෂ්කේ මාතමාවස් ප්‍රෝග්‍රෑම් ක ගෙනස්තේන ප්‍රෝග්‍රෑම් උපද්දා මේ කුලවාලි අල්කලාස්මා මෝසා Assalamu alaikum wa rahmatullahi wa barakatuh.

0: රන්දෝදි මියදග ප්‍රෝග්‍රෑම් නිර්මාලා ෆකි වෙලානී මාධමාවස් මිසලස්ලාගේ ආ ප්‍රෝග්‍රෑම් එක නිස්තේන වාහක දන්නවමන් අද සෙප්පා රම්මාන් මහගේ හේවිදුන්ත ෆොනුවක් එම්හා බේෆුන්නා උෆාවිර වමුතු කොල්කන් එදමු වකි වෙලාන වස්සලාම ලයිකුම්
1: නුවතිහ මෙගහර්ට්ස්
2: දීලුගේ අඩු

0: එකතු බලාගේ එකතු බලාගන්ච කෙනෙක් කමකේ ඒ තිමාගේ දැරන්න නපුරා හරද දුරුමිනික පුරාතුම ගොනීනම අයිලාගේ එපේගෙ තෙරේ ගනුවතගේ බල්හත්තමගේ පුච්චයා කියනක දරන්නාද හතුගවෙස් මස්සවතක ෆිල් එතුකමකම රක්තාතිරම මටකා අදුළුවරි රංගලු ගොත යාර පුරමති කොම බක්පේකොස් වර බොඩ සමාල්කන්දෙන් චහනකම මුදුම සෝදෝ ඉලා ප්‍රධාන අලගරමෙන් කොර නිහත ලිබසාහම දිහිත බිමකි ඒතුමාගේ බිරිතක නොවෙස බිවරුම් මටකා දම් කොස්සවට බිම වෙච්චියයාම ඒ බියමුම් බය තරින් ගෙරුහුන් නැති එහෙම මෙහක දිනවකි ඒ තේරාජ්‍යය ගොයි ගානුවන් හොනි ගඩුගේ දශෝෂ පුරවෙන කමෙක්ලෝ තම යකි වසියතු බය දෙනකරි ගමානකි තිම මරෝම සොතිමා ගහදලුම් බය එහෙමිනක දිනු දෙම්ම එවිතාඩු ඉපදෙන් එන බලා බෙලෙහෙටි කුච්චක වසිය සුම් බය දෙවිදාන හන්න මැස් වසිය සුම් දෙවේනි මුදලුගේ තිම්බෑ කළ උද්දය බොරෙක් ගින නුවා පදැයි ඒ මුදලුගේ තිම්බෑ කළ තිම්බයා හමිය දාන්දුම් දරින් දෙරුගමෙන් නැතිවෙස් වසිය තුන් කුච්චක වකි මුදල ලිපේන කමුග අප්පේක දුනියග හඬෙක් විදා
1: සමඩක්
2: ජාවතන් සමස්ත ලබේ දුන්නේ කාර්යීය ප්‍රජා ස්ථාපන කියන්නේ